0: පුරු උපග්‍රහණවලට පැලක සූරස් චාන්ස් පුරු දාන්නේ කාචු කළුවර දාන
1: රේඩියෝ ස්පයිනෝ 89.8 MHz. තපයි හැමරෝ අතුත් ස්පයිනෝ.